ජයසමින් අස සකලවා සකරන්ජ මෂෝරි මාරු හෝමියෝපැතික් ඩක්ටර් හරිස් ජාවේද් රාජ්පුත් සාබ් DHMS සිද RHMP පාකිස්තාන් හෝමියෝපැතික් කන්සල්ටන් ෆැමිලි ෆිසිෂන් සීනියර් ලෙක්චරර් නවාබ් ෂා හෝමියෝපැතික් මෙඩිකල් කාලේජ් නවාබ් ෂා සභා බිස්තාහින්